උජිගින් සෙත්තුනේ අගේ දතරං මෙමෙතාගේ ඥා බරූය 101.3 FM YFM මගුලයි සජාලයි.